ලාටයමටසායක්ස කුට් සවයානයක්ටේලාට මාගකැල්තනමෙක් උමයුලයාලාකුණින්ාක්ටොක් සුනනිිපිලයකං යාමඟටක් අවයෝයොක් සබීගයානයක්තිකු